0: පහයි බුවනම්
1: ඉතින් ඔයාලට හිතනවාද මෙන්න මේ විදිහට පහසු විදිහට අරන් යන්න මේ මොකද්ද කියලා. ඉතින් මේක ඔයාලට ඕන තැනකට ගෙනියන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේක පුටුවක්. මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට මම නිර්මාණය කරලා තියෙනවා ඔයාලට මෙන්න මේ වගේ පොඩි විමානවල කියලා.